0: ජන්මභූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවි හරහා මීට සවන් දිය හැකි. Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජන්මභූමි.
1: Hi Paul.
2: Hi Joe.
1: Hey Paul, do you want a feed jar?
2: Do I want to do what?
1: Paul is a native English speaker, and even he can find it difficult to understand Kiwi English. Are you new to New Zealand and need help improving your English or understanding New Zealand culture and customs? A home tutor for speakers of other languages can help. The service is free. If you would like a home tutor to help you with your English, go to englishlanguage.org.nz. That's englishlanguage.org.nz. Click Our Centres and contact the centre closest to you. And to fluent English speakers, ESOL Home Tutoring has volunteer positions for friendly folk who want to give some of their time to helping a new Kiwi settle in. If you want to help, check out englishlanguage.org.nz/volunteer.

0: ජන්ම භූමි එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ලෝ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික අසන්නන්ගේ රසවින්දනය සඳහා මව්බිමේ කාලීන මෙන්ම ඓතිහාසික තොරතුරු රසබර ගීතත් ගුවන්විදුලි නාට්‍ය සහ වෙනත් විශේෂාංගات රැගෙන Planet FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්විදුලි සුවන රසමාංජසාව දැන් ඔබට සත්‍යයක් මුළුල්ලේම www.planetaudio.org.nz වෙබ් අඩවිය හරහා මීට සවන්දිය හැකි Planet FM 104.6 ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන්
1: Auckland Council has a goal of zero waste to landfill by 2040. That means recycling, composting, reusing, and repurposing materials. Here's another zero waste tip on Planet FM. Batteries and electronics should never be disposed of in your curbside bins. Batteries can be taken to many Bunnings and Mitre 10s, and community recycling centres offer occasional free e-waste collection days. Check the Council website for more information on how to safely dispose of these items and other hazardous materials. A total of 147,000 tonnes was saved from landfill services in 2024. Find out all the info at wastenothing.co.nz.

0: FM 104.5 තරංගමාලාව ඔස්සේ ගුවනින් ඔබ අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
1: නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
0: ආයිබෝන් කමිල.
2: ආයිබෝන් නිරෝෂි. අද වැඩසටහන අපි ආරම්භ කරන්නේ වෙනදා වගේ සතුටින් නන් නෙමෙයි. හරිම කනගාටුදායක සිතුවිල්ලකුත් සමග.
0: අද අපේ වැඩසටහන ආරම්භයේදී කමිල සඳහන් කළා වගේ විශාරද නන්දා මාලනියගේ වියෝව පිළිබඳ පුවත අපේ හදවත් තුළ ඇති කළේ දැඩි සංවේගයක්. ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට එය කළ මෙහෙවර වචනවලින් විස්තර කර නොහැකි තරම් විශාලයි. දශක ගණනාවක් පුරා ඇයගේ හඬින් ගීතයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් අපේ සංගීතයට එක් වූ වටිනාකම සදා අමරණීයයි.

ඇයගේ වියෝව නන්දා මාලනියගේ පවුලේ අයට පමණක් නොව සමස්ත කලා ශාස්ත්‍රයටත් ඇයගේ ගීතවලින් ආදරය කළ අප සියලු දෙනාටත් විශාල පාඩුවක්. ඒ නිසා අද අපි ඇයව සිහිපත් කරන්නේ කඳුලින් පමණක් නොව ශ්‍රී ලාංකේය සංගීතයට ඇය ලබා දුන් අමිල දායාදයට ගෞරවයක් සහ කෘතඥතාවයක් සමගින්. විශාරද නන්දා මාලනියනි, ඔබගේ හඬ නිහඬ වුණත් ඔබගේ ශ්‍රී හඬ සදාකාලිකවම අප අතර රැඳේවි.

1943 වර්ෂයේ අගෝස්තු 23 වෙනිදා අලුත්ගම ලෙවන්දුවේදී උපත ලැබූ ඇය කොළඹ කොටහේන ශ්‍රී මුලානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ වැඩසටහනට එක් වෙමින් බුදුසාදු ගීතය ගායනා කරමින් ඇය සිය ගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රීලාංකීය සංගීතයට අනන්‍යව ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් ආචාර්ය විශාරද නන්දාමාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ශ්‍රේෂ්ඨයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. කුඩා දරුවන් වෙනුවෙන් සිංදු හෝඩිය ඇතුළු ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා. ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍ය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවා. සංගීත ශිෂ්‍යයට ඇය කළ සේවය අගයමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඇයට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයක්.

1960 හැටක වර්ෂයේ ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දුව චිත්‍රපටයේ නාරද දිසාසේකරයන් සමග ගලන ගඟක ජීවිතයේ ගීතය ගායනා කරමින් ඇය චිත්‍රපට පසුබිම් ගානට පිවිසුණා. එතැන් පටන් වසර ගණනාවක් පුරා හෙළ ගීත කිත පෝෂණය කළ නන්දා මාලිනිය ඉන්දියාවේ බාත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් සංගීත විශාරද උපාධිය හිමි කරගත්තා. සිංහල ගීත කලාවේ සුවිශේෂී සංදිස්ථානයක් සටහන් කරගනිමින් සාහිත්‍යයේ ගීතය පවන හේමන්තේදී වැනි සංගීත ප්‍රසංග ජනතාව අතර අදටත් නොමැකෙන සටහනක් තබා ගත්තා.

සිය නාමය සහ හඬ මතකය අවශේෂ කොට නික්ම ගිය ශ්‍රී ලාංකීය ගීතයේ යශෝරාවය නන්දා මාලිනියනි මේ සටහන ඔබට උපහාරයක්ම වේවා.

0: හැම දවසකම වගේ ජන්මභූමි වැඩසටහන ශ්‍රවණය කරන ඔබ වෙනුවෙන් අපි සෞඛ්‍ය පිළිබඳව කතාබහ කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අද දවසේදීත් ඒ විදිහටම අපි සෞඛ්‍ය තොරතුරු රෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රම සහ විශේෂ වෛද්‍ය උපදෙස් අරගෙන ඇවිත් තිබෙනවා. අද දවසේදී අපිත් එක්ක වෛද්‍ය සාකච්ඡාවෙන් එකතු වෙන්නේ ජ්‍යෙෂ්ඨ මෘතලිංගික ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නෙවිල් ඩි පෙරේරා වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි.
1: ආයුබෝවන් නිරෝෂි.
0: වෛද්‍යතුමනි, අද දවසේදී අපි විශේෂයෙන්ම අපේ වෛද්‍ය සාකච්ඡාවෙන් කතා කරන්න යන්නේ අපේ පිරිමි පාර්ශවයේ අය ගැන. ඉතින් අද දවසේදී මම හිතුවා මාතෘකාවක් හැටියට ප්‍රොස්ටේට් එක ගැන කතා බහ කරන්න ඕනේ කියන එක. ඉතින් වෛද්‍යතුමනි, මම කැමති දැනගන්න මොකක්ද මේ ප්‍රොස්ටේට් කියලා කියන්නේ? සරලව පැහැදිලිව කියලා දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
1: ප්‍රොස්ටේට් ග්‍රන්ථිය, එහෙම නැත්නම් අපි පුරස්ති ග්‍රන්ථිය කියලා හඳුන්වන්නේ පුරුෂයන්ගේ මුත්‍රාශයට පහළින් පිහිටා තිබෙන සාමාන්‍යයෙන් කුඩා දෙහි ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක් ප්‍රමාණයේ ග්‍රන්ථියකට. මේ ඇත්තටම උදව් වෙනවා තරුණ කාලයේදී පුරුෂ ධාතු වල පෝෂණය සහ පැවැත්ම සඳහා. මේ ග්‍රන්ථියේ වැදගත්කම තිබෙන්නේ මෙය පිහිටා තිබෙන්නේ මුත්‍රාශයේ පිටතට පැමිණෙන මුත්‍ර මාර්ගයේ මුල් කොටස වට කරගෙනයි. එතකොට මේ පිහිටීම නිසා මෙම ග්‍රන්ථිය පසු කාලයේදී පුරුෂයන්ට ප්‍රශ්න ඇති කරන්නට ඉඩ තියෙනවා.
0: ඒ වගේම තමයි ડોක්ටර්, මේ ප්‍රොස්ට්‍රේට් ගැටලු බොහෝ විට පිරිමි අයට මොන වගේ වයසේදීද ඇති වෙන්න පුළුවන් වෙන්නේ?
1: එතකොට මේ ප්‍රශ්න අතුරින් බොහොමයක් සිද්ධ වන්නේ වයසත් සමග මේ ග්‍රන්ථිය විශාල වීම හෝ ඒ ග්‍රන්ථියේ ඝන කොටස් මුත්‍ර මාර්ගය අවහිර කිරීම නිසා. මුත්‍ර මාර්ගයේ වටා පිහිටා තිබෙන මේ කුඩා දෙහි ගෙඩියක් වැනි ග්‍රන්ථිය බොහෝ විට ප්‍රශ්න ඇති කරන්නේ අවුරුදු 45න් පසුවයි. නමුත් කලාතුරකින් මේ මීට කලින් පවා ඇතිවන්නට පුළුවන්. අපි පිරිමින් ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 60 සහ 80 අතර කාලයේදී මේ ග්‍රන්ථීන් ඇතිවන ප්‍රශ්න ඉතා බහුලව දක්නට ලැබෙනවා.
0: වෛද්‍යතුමනි, එතකොට මේ ප්‍රොස්ට්‍රේට් ගැටලුවක් තියෙනවා කියලා පිරිමි කෙනෙකුට සැක කරන්න පුළුවන් වන මුල් ලක්ෂණ මොනවාද?
1: මේ ග්‍රන්ථිය මුත්‍රා මාර්ගය අවහිර කර විට පළමුවෙන්ම සිද්ධ වන්නේ මුත්‍රා පහ කිරීමේදී ඇතිවන රෝග ලක්ෂණ. එතකොට මේ රෝග ලක්ෂණ මොනවද කියලා බැලුවොත් පුරස්ත ග්‍රන්ථි ප්‍රශ්නයක් සැක කළ හැක්කේ මෙන්න මේ රෝග

0: අමතරව උන්ට වෙනත් පුරස්තරන්තයේ හිරවීම නිසා ඇතිවන සංකීර්ණතා, ඒ කියන්නේ ගල් ඇතිවීම, විසබීජ යෑම නිසා මුත්‍රා පැසවීම, ඒ වගේ ප්‍රශ්නත් තිබෙන්නට පුළුවන්.
1: පිළිකාවක් කියලා කිව්වහම අපි කවුරුත් බය වෙනවා. මේ වචනෙටත් ඇත්තටම වෛද්‍යතුමනි අපි ගොඩක් වෙලාවට බය වෙනවා. ඉතින් මේ ප්‍රොස්ට්‍රේට් කැන්සර් කියලා කියන එක සමහර වෙලාවට දැන් බහුල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රොස්ට්‍රේට් කැන්සර් කියන එක කොච්චර බරපතල රෝගයක්ද?
0: ප්‍රොස්ට්‍රේට් කැන්සර් යනුවෙන් සඳහන් කරන එක, සඳහන් කරන තත්ත්වය බටහිර රටවල් වල ඉතා විශාල ප්‍රශ්නයක්. මොකද ජානමය හේතු නිසා බටහිර රටවල් වල, උතුරු යුරෝපේත්, ඇමරිකාව වැනි රටවල් වලත් හුඟක් අවස්ථාවලදී ඇමරිකාවේ වාසය කරන කළු පුද්ගලින්ටත් ජානමය හේතු නිසා මේ පුරස්ත ග්‍රන්ථිය නැමැති අපිට කියන්නට පුළුවන් මේක ගෙඩියක් වගේ එකක් කියලා. මේ ගෙඩිය තුළ පිළිකාමය සෛල සහ පිළිකාමය වෙනස්වීම් ඇතිවන්නට පුළුවන්. නමුත් වාසනාවකට ආසියාතිකයින්ට මේ පිළිකාමය තත්ත්වයට මේ ග්‍රන්ථිය හැරීම බටහිර රටවල තරම් බහුලව සිද්ධ වන්නේ නැහැ. නමුත් එය ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලත් දැන් වැඩි වැඩියෙන් දකින්නට ලැබෙනවා. මොකද හේතුවක් හැටියට අපිට හිතන්නට තියෙන්නේ අපේ ජීවත් වන කාල සීමාව වැඩිවන්නට වයසත් සමග මේ ග්‍රන්ථියේ පිළිකා තත්ත්ව මතුවීම වැඩි වෙන බව සොයාගෙන තිබෙනවා.
1: මම මුලින් කිව්වා වගේම වෛද්‍යතුමනි අපි කැන්සර් කියලා අහන්නත් බයයි. ඉතින් මුල් අවස්ථාවේදී මේ ප්‍රොස්ට්‍රේට් කැන්සර් හඳුනාගත්තොත් සුවවීමට හැකියාව කොච්චරක් තියෙනවද?
0: මේ පිළිකාවෙන් බටහිර රටවල් වල සහ යුරෝපීය රටවල් වල සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලයන් කරදරයට සහ මිය යාමට ලක් වෙනවා. මේකට හේතුව වන්නේ මෙම ග්‍රන්ථිය ඇති පිළිකාව ශරීරය පුරා උඩු දිව්වාට පසුව එය සුව කිරීමට තිබෙන අවස්ථාව නැතිවන නිසා. නමුත් ප්‍රොස්ටේට් කැන්සර්, එහෙම නැත්නම් පුරස්ත ග්‍රන්ථි පිළිකා කියන දේ බයවීමට හේතුවක් නෙවෙයි. මයිසි කියන්නේ මේ කැන්සර් තත්ත්වය ඉතාම මුල් අවස්ථාවේ අඳුනා ගන්නට අපට දැන් පහසුකමක් තිබෙනවා.
1: වෛද්‍යතුමනි, අපේ පිරිමි පාර්ශ්වව දැනුවත් කිරීම සඳහා අපි විශේෂයෙන්ම මේ පරීක්ෂණ පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි. ඉතින් ප්‍රොස්ට්‍රේට් පරීක්ෂාව කරන්න ගොඩක් වෙලාවට පිරිමින් බය වෙනවා. ඉතින් ඒ පරීක්ෂාව ඇත්තටම කොච්චර සරලද, කොහොමද ඒක කරන්න ඕනේ කියන එක අපි කතා බහ කරමු.
0: දැනට දශක කීපයකට ප්‍රථම නම් මේ ග්‍රන්ථීන් සංකීර්ණතා නැත්තම් ප්‍රශ්න සහ පිළිකා තත්ත්ව ඇතිවී ඒවා උඩුදුවනකන් සොයා ගැනීමට පරීක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ කාලයේදී රෝග ලක්ෂණ මතුවෙනවත් සමගම සිදු කළ හැකි යම් යම් පරීක්ෂණ නිසා මේ රෝග තත්ත්වය පිළිකාමය තත්ත්වයක්ද කියන එක මුලින්ම දැනගන්නට පුළුවන්. පුරස්ත ග්‍රන්ථියේ පිළිකාවක් ගැන හෝ පුරස්ත ග්‍රන්ථියේ විශාල වීමක් හෝ එයින් අවහිර වීමක් ඇතිවෙනවා කියන සැකය ඇති වූ වහම විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ පරීක්ෂාවට භාජනය වීම ඉතාම වැදගත්. මේ පරීක්ෂණ සිදු කරන්නේ ජන්‍ය මෞත්‍ර ශල්‍ය විශේෂඥවරු, එහෙම නැත්නම් යූරොලොජිකල් සර්ජන්ස්ලා කියන විශේෂඥ අංශයයි. එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර

0: තීරණ ගැනීම සිදු කළ යුත්තේ යුරෝලොජිකල් සර්ජන්ස්ලා කියන ඒ විශේෂඥ අංශේ විශේෂඥවරු තමයි. එම නිසා පවුලේ වෛද්‍යවරයෙක් හෝ වෙනත් අංශයක විශේෂඥ වෛද්‍යවරයෙක් මේ සම්බන්ධව දැනගත් වහම මෙය මේ සුදුසු විශේෂඥ අංශයට යොමු කිරීම ඉතාම වැදගත්. මේ අවස්ථාවේදී මේ ගැන බයවීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. මුලින්ම අපි සිදු කරන්නේ රෝග පරීක්ෂාවක් සිදු කර මේ ග්‍රන්ථියේ කොටසක් පමණක් මුද මාර්ගය හරහා පරීක්ෂා කිරීමෙන් එහි පිළිකා තත්ත්වයක් තිබෙනවාද කියලා සැක කරන්නට පුළුවන්. නමුත් මෙහි ප්‍රශ්නය තිබෙන්නේ බුද මාර්ග හරහා කරන පරීක්ෂණයේදී මේ ග්‍රන්ථීන් ඉතා කුඩා කොටසක් පමණයි බුද මාර්ගය හරහා පරීක්ෂා කළ හැක්කි. එයින් වැඩි කොටසක් පිටත රෝග පරීක්ෂාවකින් සොයාගන්නට බැහැ. එනිසා මේ සඳහා අත්‍යවශ්‍ය වන පරීක්ෂණ කීපයක් තිබෙනවා. එයින් පළමෙනි පරීක්ෂණය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය කියන එක. මේ ඉතා පළපුරුදු අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයේ නිතර සිදු කරන ඒ ගැන අත්දැකීම් තිබෙන විශේෂඥ අල්ට්‍රාසවුන්ඩ් විශේෂඥයෙක් විසින් සිදු කළ යුතුයි. මෙහිදී මේ පරීක්ෂණය කිසිදු වේදනාවක් හෝ නැතුව ඔබ සෑම දන්න පරිදි උදරය මත පිටින් විශේෂ ශබ්ද තරංගයවා සිදු කරන පරීක්ෂණයක්. මෙයින් ග්‍රන්ථියේ දිග පළල කොයිතරම් විශාල වී තිබෙනවාද, එයින් මුත්‍රා බොක්ක කොච්චර හිර වෙලා තිබෙනවාද, ඒ වකුගඩුවලට බලපා තිබෙනවාද යන කරුණු රාශියක් හොයාගන්නට පුළුවන්. එතකොට පළපුරුදු කෙනෙක් පළපුරුදු ස්කෑන් විශේෂඥවරේ කරේ නැත්නම් මේ පරීක්ෂණය මේ විස්තර සියල්ලම අපට දෙන්නට අපහසු වෙනවා. හැබැයි ස්කෑන් පරීක්ෂණයෙන් පිළිකාවක් තියෙනවාද කියලා සොයාගන්නට බැහැ.
1: ඒ වගේම වෛද්‍යතුමනි, අපි PSA රුධිර පරීක්ෂණය ගැනත් ටිකක් කතාබහ කරමු. මොකද ගොඩක් අය දන්නේ නැහැ මේ PSA පරීක්ෂණය රුධිර පරීක්ෂණය කියලා කියන්නේ මොකද්ද කියන එක.
0: පිළිකාවක් සොයාගැනීම සඳහා විශේෂ රුධිර පරීක්ෂණයක් තිබෙනවා. PSA නමින් එය අඳුන්වනවා. ප්‍රොස්ටේට් ස්පෙසිෆික් ඇන්ටිජන් කියන පරීක්ෂණය. මෙහිදී පුරස්ත ග්‍රන්ථියට පමණක් ආවේනික වූ විශේෂ රසායනික ද්‍රව්‍යයක් රුධිරයේ හරහා පරීක්ෂා කිරීම තමා සිදු කරන්නේ. මේ රුධිර පරීක්ෂණයේදී බොහෝ අවස්ථාවලදී අපට ලැබෙන්නේ ඉලක්කමක්. මේ ඉලක්කමේ අධ්‍යයනය කිරීමෙන් අපට පිළිකාවක් ඇති බව සැක කළ හැකි. හොඳින් මතක තබා ගත යුතු කාරණය තමයි මේ ඉලක්කම වැඩි වුණා කියලා ඒ වැඩි වෙන සැමෝටම පිළිකා නැහැ. සාමාන්‍යයෙන් මේ ඉලක්කම වැඩි වූ විට අපිට සැකයක් ඇතිවීම තමයි සිදුවන්නේ. මේ ඉලක්කම වැඩි වෙන අයගෙන් හොඳට මතක තබා ගත යුතුයි, සාමාන්‍යයෙන් 30% හෝ 40% පමණයි පිළිකා තිබෙන්නේ. මොකද 70% විතර අයට සාමාන්‍යයෙන් පැරණි විසබීජයමක් එසේත් නැත්නම් වෙනත් පිළිකා නොවන හේතුවක් නිසා මේ ඉලක්කම වැඩිවන්නට පුළුවන්. නමුත් සැකයක් තදබල විදියට ඇතු විට මේ ඉලක්කමෙන් අපමින් එහාට පිළිකා ගැන සොයා බැලිය යුතුයි. මේ සැකය සාධාරණ දෙයන්න තීරණය කිරීම විශේෂඥ වෛද්‍යවරයා

0: විසින් සිදු කළ යුතු දෙයක්. එම නිසා මේ ඉලක්කම වැඩි වූ පමණින් රෝගියා අනවශ්‍ය ලෙස බය විය යුතු නැහැ. මෙසේ සාධාරණ සැකයක් විශේෂඥ වෛද්‍යවරයාට ඇති වූ විට ඔහු ඉන් පසුව අපි සිදු කරන්න යුත්තේ ඔහු යොමු කරනවා නැවතත් පළපුරුදු ස්කෑන් විශේෂඥවරයෙකුට මේ ග්‍රන්ථීන් මේ අපිට කියන්න පුළුවන් ගෙඩියක් වගේ එකක් කියලා මේ ග්‍රන්ථීන් බුදමාර්ගය හරහා ඇතුල් කරන ස්කෑන් උපකරණයේ විශේෂ කොටසකින් ඇඟිල්ලක් වැනි කොටසකින් කොටසක් හරහා ඒ ප්‍රදේශය හිරිවට්ටා කුඩා කැබලි කීපයක් මේ ග්‍රන්ථීන් අරන් ඉවත් කොට රෝග පරීක්ෂාවට යැවීමෙන් අපට මෙය පිළිකාවක්ද නැද්ද කියන එක සෑහෙන දුරට ස්ථිර කරගන්නට පුළුවන්. එතන මේ පරීක්ෂණය සිදු කරන්නේ පළපුරුදු ඒ බයොප්සි පරීක්ෂණය අපි එකට කියනවා බයොප්සි කියලා. ඒ බයොප්සි පරීක්ෂණය නිතර සිදු කරන පළපුරුදු ස්කෑන් විශේෂඥවරේ තමයි මෙය සිදු කළ යුත්තේ. එතකොට මෙහිදී සමහර විට අපට සැකේ මතු වුණාට පසුව කොයි ප්‍රදේශවලින්ද මේ කොටස් ගන්න ඕනේ කියන එක බලන්නට සමහර වෙලාවට අපි බයොප්සි පරීක්ෂණයට කලින් පුරස්ත ග්‍රන්ථියේ MRI නැමැති පරීක්ෂණයක් සිදු කරන වෙලාවල් තිබෙනවා. එතකොට මේ MRI පරීක්ෂණයෙන් පසුව සිදු කරන බයොප්සි පරීක්ෂණයෙන් අපට පිළිකාවක් තියෙනවද කියන එක පැහැදිලිව සොයා ගන්නට පුළුවන්.
1: ඊළඟ ප්‍රශ්න වන්නේ වෛද්‍යතුමනි, කොහොමත් අපි සාමාන්‍ය පුරවැසියන් හැටියට ශල්‍ය කර්මයක් කරනවා කිව්වහම ගොඩක් බය වෙනවා. ඉතින් මේ සියලුම ප්‍රොස්ට්‍රේට් රෝගවලට ශල්‍ය කර්මයක් අවශ්‍යද? අද කාලේ තියෙන මේ නවීන ප්‍රතිකාර ක්‍රම ගැන අපි සරලව පැහැදිලි කරලා දෙමු.
0: මේ පරීක්ෂණ වලින් පසුව අපට පිළිකාවක් ද කියන එක දැනගත්තට පස්සේ පිළිකා නොවන ඉදිමීමකට නැත්නම් විශාල වීමකට මේ ග්‍රන්ථියේ ප්‍රතිකාර වෙනස්, පිළිකාවකට ප්‍රතිකාර වෙනස්. එතකොට බොහෝ අවස්ථාවලදී දැන් දශක කීපයකට ඉස්සෙල්ල නම් පිළිකා නොවන ඉදිමීම හෝ විශාල වීම මේ ගෙඩිය විශාල වීම නිසා ඇතිවන අවහිරතාවලට තිබුණේ ශල්‍ය කර්ම පමණයි. එයිනුත් අවුරුදු 50කට 60කට ඉතිරි ඉස්සල්ලා නම් මේ ගෙඩිය උදරයේ කැපුමක් ඇතිකොට ඉවත් කිරීම තමයි සිදු කළේ. නමුත් වාසනාවකට වගේ පහුගිය දශක කීපය 2-3 ඇතුළත මේ ගෙඩිය නැත්තම් මේ ග්‍රන්ථිය කුඩා කිරීමටත් එසේම මේ ග්‍රන්ථියෙන් හිර වී තිබෙන මුත්‍රා මාර්ගය විශාල කිරීමටත් ඖෂධ වර්ග සොයා ගන්න තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ඖෂධ වර්ග දෙකක් තිබෙනවා, විවිධ නම් වලින් මෙන තිබෙනවා ඒවා. ඒ ඖෂධ වර්ග දෙකෙන් කරන්නේ එකකින් මුත්‍රා මාර්ගය විශාල කිරීමත්, අනිත් එකකින් අනිත් ඖෂධයෙන් ඒ ගෙඩිය ක්‍රමක්‍රමයෙන් කුඩා කිරීමත්. නමුත් දැනගත යුතු කාරණය නම් මේ ඖෂධ ක්‍රියා කිරීමට අවුරුදු 2-5 කාලයක් ගත වෙන්නට පුළුවන්. එම නිසා මේ ඖෂධ නියම කරාට පස්සේ ඒවා නොවරදවා ගැනීම සහ විටින් විට 6 වෙන්නට පුළුවන්, අවුරුද්දකින් පස්සේ වෙන්න පුළුවන් විටින් විට ස්කෑන් පරීක්ෂණ සහ අනිත් අවශ්‍ය පරීක්ෂණ වලින් මේ ඖෂධ ක්‍රියා කරනවාද කියන එක දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. 100 අපි ඖෂධ දුන්නොත් 20-25 වගේ ප්‍රතිශතයකට මේ ඖෂධ වැඩ කරන්නේ නැතුව යන. එහෙම නැත්නම් සමහර අයට මේ ඖෂධ ගන්න අතරෙත් රෝග ලක්ෂණ උත්සන්න වෙලා අවසානයේදී මුත්‍රා අඩස්සිය වගේ නැත්නම් මුත්‍රා සිර වීමකට හෝ නිතර නිතර විසබීජ ඇතිවීම වගේ සංකීර්ණතාවලට භාජනය වෙනවා. මෙන්න මේ පුද්ගලයින්ට ඖෂධ වැඩ කරන්නේ නැත්නම් ඔවුනට තමයි දැන් ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙන්නේ. එතකොට මේ ශල්‍ය කර්මය කියලා අපි කියන්නේ පිටින් පෙනෙන දෙයක් නෙවෙයි, පුරස්ත ග්‍රන්ථියට

0: කරන ශල්‍යකර්ම දැන් කාලේ. බොහෝ අවස්ථාවලදී කොන්දට ඉන්ජෙක්ෂනයක් විදලා පහළ කොටස පරණ ඇති කරලා කරන ශල්‍යකර්මයක් මේක. විශේෂ ටෙලස්කෝප් උපකරණ මුත්‍රා මාර්ගය හරහා ඇතුල් කරලා මේ ග්‍රන්ථියේ හිර වී තිබෙන කොටස් ඉවත් කිරීම තමයි ශල්‍යකර්මයේ හැටියට අපි සඳහන් කරන්නේ. එතකොට පිටින් කිසිම කැපුමක් පේන්නේ නැහැ. එසේම පිළිකා තත්වයක් මතුවුණොත් පිළිකාවක් කියලා හිතුණොත් මේ පිළිකාව උඩුදුව ඇද්දයි බලන්නට පරීක්ෂණ තිබෙනවා. බෝන් ස්කෑන්, පෙට් ස්කෑන් වැනි පරීක්ෂණ. මේන් කිව්වොත් මේ පිළිකාව උඩුදුව නැහැ කියලා මේ ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අර වගේ ටෙලස්කෝප් උපකරණ දාලා හිරවෙච්ච කොටස් පමණක් නෙවෙයි මුළු ග්‍රන්ථියම පිළිකාවක් සමගම ඉවත් කරන ශල්‍යකර්ම දැන් ලංකාවෙත් තිබෙනවා. මේ ශල්‍යකර්ම වලින් මේ පිළිකා රෝගයත් සම්පූර්ණයෙන්ම සුව කරන්නටත් පුළුවන්. එම නිසා වඩා වැදගත් වන්නේ මේ හැම දෙයකම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා සුදුසු ප්‍රතිකාරය කරන එකයි.
1: වෛද්‍යතුමනි, ප්‍රොස්ට්‍රේට් සෞඛ්‍ය රැකගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එකත් අපේ මේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
0: දිනපතා ජීවිතයේ වෙනස්කම් හැටියට අපි ගත්තොත් එහෙම පුරස්ත ග්‍රන්ථියේ සෞඛ්‍ය කියන එක පුරස්ත ග්‍රන්ථිය කියන එක ශරීරයේ කොටසක් නිසා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයකින් එයින් ඇතිවන ප්‍රශ්න වළකා ගැනීම නම් අමාරුයි. නමුත් වැදගත් අවවාදය වන්නේ පුරස්ත ග්‍රන්ථියේ රෝග ලක්ෂණ මතුවහම ජන්‍ය මෞත ශල්‍ය විශේෂඥවරයෙක් හෝ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ වෙනත් සර්වාංග විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා විශේෂඥ මේ අංශය සිදු කරන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත වහාම යොමු වෙනවා.
1: ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි අපේ ආහාර පුරුදු විවිධාකාරයි. ඒ වගේම සමහරවිට කිව්වොත් අපි ව්‍යායාම කරන්නේ නැහැ. ඉතින් මේ ආහාර පුරුදු සහ ව්‍යායාම පිළිබඳව කතා බහ කරද්දී ප්‍රොස්ට්‍රේට් වලට කොහොමද බලපාන්නේ කියන එකත් අපි අද දවසේදී අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
0: ආහාර සහ එදිනදා පුරුදු සාමාන්‍යයෙන් මේ පුරස්ත ග්‍රන්ථියට විශේෂ බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් පුරස්ත ග්‍රන්ථියෙන් මුත්‍රා බොක්ක සිරවීගෙන ඉන්න කෙනෙක්ට හදිසියේ විශාල ප්‍රමාණයක් වතුර හෝ සමහරට බියර් වැනි ද්‍රව්‍යයක් බීම නිසා ඉතා විශාල වතුර ප්‍රමාණයක් ක්ෂණිකව ඇති වුණොත් මුත්‍රා අඩස්සියකට නැත්තම් සම්පූර්ණ මුත්‍රා සිරවීමකට යන්නට පුළුවන්. ඒ හැර ආහාර ද්‍රව්‍ය මේ ග්‍රන්ථියේ වැඩිවීමට හෝ ප්‍රශ්නවලට බලපාන්නේ නැහැ.
1: වෛද්‍යතුමනි, මම මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ ඉතා සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යවරයා හමු වෙන තියෙන ලැජ්ජාව එහෙම නැත්නම් බය නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිරිමින්ට ඔබ දෙන පණිවිඩය මොකද්ද?
0: එසේම වෛද්‍යවරයා හමු වීමට නම් කිසිම කෙනෙක් කිසිම පිරිමි පුද්ගලෙක් පසුබට විය යුතු නැහැ. මොකද මෙය සමාජයේ කොන්කරන වැනි කොන්කරන ඒ වගේ රෝගයක් නෙවෙයි. මේක පිරිමියෙක් වෙලා ඉපදුනොත් හැදෙන්නට පුළුවන් රෝගයක්. විශේෂයෙන්ම පිරිමින්ට පමණක් වයසත් සමග හැදෙන්නට පුළුවන් රෝගයක් ග්‍රන්ථිය ලොකු වීම සහ පිළිකාවට හැරීම. ඒ නිසා මේවන් රෝග ලක්ෂණ මුලින් කියපු රෝග ලක්ෂණ මතු වුණොත් වහාම පවුලේ වෛද්‍යවරයෙක් හරහා හෝ කෙලින්ම ඒ සම්බන්ධව ප්‍රතිකාර කරන යුරොලොජිස්ට් එහෙම නැත්නම් ජන්‍ය මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතව යොමු වන්නට පසුබට වෙන්න එපා. මාත දිය හැකි වැදගත්ම පණිවිඩය එයයි.

0: ඒ කියන්නේ රෝග ලක්ෂණ මගහැර සුසු නැති ඖෂධ වගේ දේවල් අරගෙන මේ රෝගේ රෝග ලක්ෂණ උත්සන්න වෙනකන් සමහර විට රෝග ලක්ෂණට විතරක් ප්‍රතිකාර අරගෙන හිඳීමෙන් වැළකිය යුතු කියලයි මගේ අදහස.
1: ස්තුතියි දෙතුමනි අද දවසේදී අපිත් එක්ක ජන්මභූමි හරහා එකතු වුණාට. ඉතින් අද දවසේදී වෛද්‍යතුමන්ට වෛද්‍ය සාකච්ඡාවෙන් සමුදෙනවත් එක්කම ඉතාමත්ම විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි වෛද්‍යතුමන් කියලා කියන්නේ ඉතාමත්ම අති දක්ෂ වෛද්‍යවරයෙක් වගේම හොඳ ගායකයෙක්. ඉතින් වෛද්‍යතුමන්ගේ ගීතයකින්ම තමයි අද දවසේදී මේ වෛද්‍ය සාකච්ඡාව අවසන් කරන්නේ.